0: Nous la conviens.
1: FM සනුරසින් පොන්තුහත් මේගහැට්ස් හක්තුර්ලියලෝ සබුරස් රයිතා සිටිමෝර් ලොරොසයි.